도 코타 쳔베라 센텐젤 하파르 틱사가 흑사니 와이 매니 땅땅노 티처레 히르젤 하파 몬비 디노 카송나 송노라 티나타 디노드 쵸쳔보 데위 디노 도디 디노 몬비 디노 디노드 쵸쳔보 하와흠 덤비 용레 티난자 난자 쳔라 마노라 단란 베팔라 쳔드군디 창라 마노르 군노 태차 통하려 동고 창라 마노르와 돈발라 우두 히르 용가 구군을 아종티도 코트 디온이 데위디노 도디디노 몬비디노 티도 코트 티선나 제리셰타나 용카포나 누 테쿠구가 용카포나 카디노 선티 용카포나 그시나 치케시우 거트나 아 가디노스나 체년시나 용카포 아나라 체년데나 가디노스나 체년데 파토 총화레 키카레 디난 더 가디노스 부 건강레나 타와 타나 바파 르마게 용치 타마게 용니 데니가리 용 부타나는 거 부동타 요아니가레 아 르미종 타미종 디 르마게 똥니스 타나 베체레 참아게 리디 탈라베체 참이 리디 탈라베코네 오미 토네 탈라베코네 리디 차타와 라몬송나 나송고 군제네 토네 차타라 몬송나 타위 구크시네 그니게 챵퍼트모드레 야 아고 바 탈라베팔라 몬바 조탕 파시니가레 데종 선바통 종 제와니가레 아 곰바 탄라베파데 곰지포 곰드나 샘얀지가 비주리야 티탄라베팔라 파싱게 종통 몬바 조케 종이가레 쿠초파 탄라베팔라 도와게 종레 티나타 곰마 타마 몬바 파싱 도와 데종아 우팅니가타 종 카포나 아츠지레 아디노스나 체녀시군으로 카포나라 체녀시군은 나토 치그르세 츠마치군 우티레 야 능가 산년 더와 조 히피 종라 나토 리카데 그 나토 리카게 다세잖아 아랑 산 더와 조 히파나 나토 리카데 티츠가 다스나 아디카치 야 메샤샤 게와 스 츠카데 아랑 산년 용스데 데네 산지 다바인 트고카 아디카치 야 메샤샤 티 고스응가 쇼파라 게와 스 츠카데 디 소능가 츠라 이시치 츠스고 주세 고카 아, 디카치요 메샤샤 기와 아서 조카드. 링그 산네 용선데 디지터 링그 산나 따뚝시 이즈고가. 링그 산나 따뚝니 산디 조고가 조고메크. 조고메나 치케 조고메크. 조고나 치케 조고고 토나 가고죠. 마토나 테두코테 베피 구구죠. 티조가 유죠. 티니가 치즈나. 오조 능 산 능그 산년데 와 아즈죠. 아 능그 산년데 와. 더완 전방이 미시라 주종원다 난더와인 뜻고가 쿠리 바로 떠서나 발신이 리진디시나 진디야 산 종원다 난더와인 디지말라고 우도냐나 그생가 소마나라 뜻가송고노 티리야 티나 능토르키 종달라 이와 종치모도 그나 예크토 완트다도 로자와가 특지리 월라 지리종노 간지 뜸바 야타 심지크 ཁག ཁག ཁག ཁག ཁག ཁག ཁག ཁག ཁག ཁག ཁག ཁག ཁག ཁག ཁག ཁག ཁག ཁག ཁག ཁག ཁག ཁག ཁག ཁག ཁག ཁག ཁག ཁག ཁག ཁག ཁག ཁག ཁག ཁག ཁག ཁག ཁག ཁག ཁག ཁག ཁག ཁག ཁག ཁག ཁག ཁག ཁག ཁག ཁག ཁག ཁག ཁག 저르기는데 어떤 부치가 시작된 후에 뒤턴이 다 돌아나네. 대마도 오도 아저씨 템포마 안할 텅가 간절 아디 기가 간절 너 정말 부터가 정가 모뇽요나 텅 모뇽 홍구요 대 어떤 부치 텅가 시작할이 저도니 다 단라 패노 덤바자 뜻은 저저야 다 다른 오도 어찌 돈이나 어저챔 봐 당성게 꾸노 냥마와드 제라 과덴바 과즈바 과즈바달라 아르게 니요 토후 과즈데 냠에 토콜 하지 마가 빨레오노 냥아 토후 과즈드가 키드 총오 남주지가 빨레오노 냥아 상화 과즈드가 상아 사자 카테리 상화 과즈 뜨흥니 좀 달라 과즈즈 제 드저다 시세 떡조 바
chopa wa shi she pa to chopa de su di nian leng ge zhong ma ku pai shen zhe shi she dang chopa wa ta ma ge nian leng ge zhong pai shen zhe cha jia wa zhu na wa a ge dan ba ta ma ge qi qi zhe dan ba nian zhen zao nu ge song song zhe ta ma yong nan tong ri ki wu du a jiang shi ji yue zhong yin zhe de a don bi pu ta chi chi ge wa yu ge de Termasa nanton rikki zhong la, chenye zhivu nuwo zhong po nga ka la, chanta su su tang chi di qinbu su su na, stawa tang jaywa ge yikcha siwi zhong yang mungge. Huin zhu zhu na, gu mung la tun zhu na, gu mung ge chanta stawa di, shodang narang chi shi yo. Gu mung ge chanti stawa ge jaywa si, hache shodang nga jia ge chik tsemi tsayin. Gumon tenta di kichen jang japa asu nga ka sundi tsuga sunre tamu re damu uro na arang rang chi di chimbu ne su su ne san de chi yikcha si yue zhong chi jin di mungge anga che pa su wa de anga che jin che zong no su u ka na na ye na la rang ne uro je ka ra sun ye da ta ne ti chi jin la yong ye tu ta lo pe ku ni mungu ka yo pah pewa tah pe kunu we zhong re dani chi chu sa she tga chi unu chen na u do zhong de ka je na chu pa tan je na chu pa ke ni nga tan chi di ten te to ka ta tan chi de ta ne la chi chu chi yuan de ne dan zu gu ti chi de na ri hua ge tan chi ge yi tan ni zhe tan chi ge tan ni ma re ti xi gu a nāri kī tāñchī kī tāñchī rī, tāñchī kī tāñchī mā rī yī. Tāñchī kī tāñchī nchūk nā, chikhañ chūk kū nā rī nā, mā tsī yī kī tsūsā nā yī ngā kā rī, ngā rī, tī tāñchī kī tāñchī rī. Kū gā, mā tsī yī kī tsūsā nā yī ngā rī tī, rā kī rī kā zhā rī, ngā kā zhā ngā. Mā tsī yī kī tsūsā nā yī ngā rī tī, tāñchī kī tāñchī rī. Chī shū chī yuán dā nyat tāng dāng bī tāñchī tī, nāri kī tāñchī kī tāñchī tā. Yāng lā kā tāñchī tāñchī tī chā tā xī kī guā chak tā na, mā chē pā yu chā rīyā, chā gu jī tāng zhī mā rīyā, guā tā, tāñchī yī na chī shū chī yuán dā nyat tāng dāng bā yīm bī mā chē tā zhī rīyā, dō pī tāñchī tāñchī rī rī nī chī chā tā na chak nā rīyā. Dōpi tēnchi wāla jima kipa yōni nā mēne ngī mēkī. Jekar kēnā dōpi tēnchi rī tsāyāt wūni rā, dōpi tēnchi rī tsāyāt. Jekar kā lōkho tsāma gā jidī gā hāshōng dēcchā tātō dōpi tēnchi gā nāni tsikī lōngu nō mōnggā mō kūwā tā, tā mōnggā. Tī tā kata dōpi tēnchi tāwa yīnji nā kīchū chī yuandā nidā yīm, nīgī kīchū chī yuandā nidā mādā bā yīn tā jī rā tā. Ki ta ka tanchi na chi chu chu yuan da nyitang dambi ma chi zi jira. Nang ri kui tanchi na ta chi chu chu yuan da nyitang dambi chi zi jira. Ti jinca kaa tka na zi jira ya. Zi jira jinca na tamunga tanchi chi chanyi la mantri yu ki tsusa nang yu ma to. Chi di an cha na ru chu ta zi chi ri. Shu di sa ka tka ya tka cha na ru shu wa zi zi. Kya ta shu pa ge u ru na chanyi di mi chan na ri. Rangji chungu chi ni rangji lanba shi zungu, zhi zungu wotungu nara. Adi ngay li xiu gu nara, diwa ahtar gu nara, adi ngay li xiu pata, diwa ahtar ala ta chi xiu zira, xiu zinu nangto, adi ngay shirra xe pata, diwa topra xe paga nyinga xiu zira. Chi siwa zhi ma taqwa taqwa xe pa, zhi kabu olumbra xe pa, di nyinga chi zira, chi xiu chi yuan da nyita. Adambi du tanga zhi diwi, Tanchi tanchi la ta tanya ti zhigna chukna ra. Ti ma tuk tanchi la tanya ti zhigna mu chukka. Nda tangma nda mu yukka. Ti chukni nyambaradga zhukka. Ah, ti nyambaradga zhukka. Ti na ta udo dha rikwa ta, tanchi rikwa ta, zu rikwa ta, suwa rikwa ta, nangton rikwa dhe na na mazin juni dhe ra, manjuni bhe yi wo. Ti khi guwa dhe, ti wardani chuchan do dhid gishya. Ah, mazin juni dhe ra, manjuni dhe ra, yi wo dhe. Nantong rikha yin la, adha rikha ma yin ba mei zine. Ukuwa, nantong rikha yin la, adha rikha ma yin bi men jom nye nere. Ti chidi na nantong rikha tachi adha rikhi yin laga jokko nere. Jyoshit jari mo, nantong rikha ge nangka tachi tama jyoshit jari mo. Jyoshit jari na jari mo. Tashira, nantong rikha yin la,
어주르카마임비